කියලා තේමට සයික්සක් උට සයානෑ ටෙලා එකකඟා කමනිත්වාමින් තමන උනිකාතලි තෙම හිනුයි කටගත්තලාවමටේලා බුලුන්නේ කතගත්පති අටු කත්තලාවමටේලා කිවල්ලක් සමර්ගේම් උටටිගිලිකු තමත මක්ස්මෝමික්සානු කතිගත්තන්න මිකාතලිකුට සාගයා නෑතිකු